ලා පන්නේවා තන ඔහොම මස්තක තන තේරිනේත තන ඔයි පගත ජින තුම් සංගේත නාම දිනා කැසු සුඛ ලියේ රසනා රාම නාම ජස් කියේ රහාව තින ඌපර

තින්නා සූතකනාය පෞරී සත්ගුරු වඩා තරසාලාහි ඇ ජිස් විච් වඩියා වඩියායියා සෑ වේලේ තා නදරී ආයියා ජාත ස්පානා තා මනවසායියා කර හුක්කම් මස්තක හත් කර විච්චෝ මාර් කඩියා බුරයායියා සෑ පුඨේ නෝනද පායියා ශ්ලෝක මහැලා පැහැලා පැහැලා සුච්චා ආත් හොයේ සුච්චේ බැඨා ආයේ සුච්චේ අගෑ රක්ෂුන් කොයි නා කටියෝ ජාය සුච්චා හොයි කෑ ජේවේ

ලුංජත මුංජත මෝනජත තර අංක කව මරණා තාසේ සේවියලේ රාමනා රස්නා රාම නාම හිත ජාතේ කහා කර ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ ඖෂධ ජානේ අංක තව මරණා රාජ පෝග අර්ථ ශත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝබාසක චන්දන අංක තව මරණා বেদ পুরাণ সিমরত সব খোজে কহু না উবরনা কহু কবীর ইউ রামে জম্পো মেট জন্ম মরনা আশা ফিল রবাবি বলদ পখাওজে কৌয়া তাল বজাওে পের চোলনা গধা নাচে পেশা ভগত করাওে রাজা রাম